0: ແລະຄໍເປມາດຈຸນຍໍວ່າທີ່ຈະນະຄໍເປມາດຈຸນຄະເດສຊຸມແຍຊຸມແຍຢູ່ລິມທີ່ນະຄໍເປມາດຈິດາຖ້າຈະແມ່ນະຄົມແມ່ມຶກປຸນຕາຈະຄໍຊະຊໍາລະພະແມ່ຄໍຊະຊິດຕັດແມ່ຕິດໂຕກັງກະທີຊໍລະກວ່າທີ່ນໍລະດຸເລນຕິນຈີປັນຈຸຄໍຣາຍນະຕາຕິຈິນຕິນໍລະຊຸກເປຢູ່ລິມຕາທີ່ດິນຈະຊາຈັງທີຊໍຊາຈັງຕິນຊຸຍນະກັບເຊດຕົງສະຕາກາສຈິກສໍາລຸຕາຈິນຈິກຕາກາສຕິ tīnzī pāñchū rīngī kī tūñjī tī nāng chāwā kāng chū yuñmē kī gyurīm sō kāpshī tī lō chācāng chīshār. Bēnā chāshī nā tāndā lūñchū nāmjiyā lā kī kāpshī lā kāyā nīmā sāshī tūwā. Tī lā tīndē chīrishā tī bēdā. Kālī mārtī mārkuwa tā lā sōmī kūpta tā wē kās chī. Tāngu tī kā chī, shūgu tī kā tī lē sūwa. Tī nā kānyā tī chā kā kātab chū lā nirmē pākūn kēpū ngāsī. Chā chū ngā kā chūpa ñamshī gūrgū kōkchū lāngi chāsī chā chī. Tūyndē chā, jebulo chūktu su chā. Chachan shimse lūla mātru chitā chikyu sūngwe nyāsi. Tūyndi chachi jebulo di nyā. O tī nā yā, chūngsi tsum kākpachi.
1: Xī rī di wē nāng, di nī chō. Lō zhī gu yīng gu, di nī xū rō. Hēn zhōng, xī rī.
2: Kondo yin zhongzuwa nima tunzhub lani, pyo gi lhamyun chapshun li, chwe gi norsan gi namtar nangi gapshe tang. Nangsa uibung namtar nangi gapshe. Tishin durin tenzi benjo laki zamnangwe, gashi uye chungwa juwebe suemi tamgi rumu shebe nangi gapshe so ngodru durdu shi nangchus. Shamla gi la kongi kewan gindu chunbe tang, gisu la, tishin chabe ceden pinzo la so gi zamnangwe, Pujun kapshe kaji ngodru nangyo yinbe lenge ne mutu gisi naro.
0: Tati ne tando karasina nganzo ki mangzhu ila tarwa ki bina kapshe pujun kaji ngodru shubi na. Mangzhu to shujun yubi ki jisu la shubi chwa. O di kapshe di ina mangzhu ila tarjib chimbo shidawa. Tati ina ola na chaji ina. Tengma chigi na jisu la karasi na ta junyan chenpo chigi tamla chinchana, ane junyan chenpo jisu la nga chigi kapshe chidasi, labres. Ane jisu la karasi na junyan chenpo di sotate tatu zawa, ane junyan chenpo di ku karasi na gola chamin jo, ara sop su jo, chigi donyam chigi jirwa, di che zawa, ane di tambare chibri. Kaba li ni bu chigto kai su tu zubwa zha, kane teja dita wa ngala nyoba ma ji a. 제자티 직내 시대 개념도 됨바 아니니 직에 된줄 수세다 민 변진 된줄 가르스나 수세다 지야라 소바 된줄 신도니 가르 수념 됨바 된대지와리 다든도 야티요레 칼립툼이 기 값에 통부지거리 뒤에 야망주망줄 택접 첨부하리 값에 뒤독습도 샤모 소르진 따자 남과라 차례 산지 까먹고 메세기 식달 알레 틴조르 윤데네 템부자 민도 야미 미글로 찍지 개머라 쇼지 오사지 뭐 디야 가레스나다 디 베나 지조님베급다 가레스나 에 주선변다 틴조 카지 공의 죽지들에 와라 봐 어 틴조 가레스나 공의 직접장 엄제 미세레 똑부다 다자 남과라 차르 에 틴데 지고 와라 봐 하 틴조 가레스나 수르스지야 그 값이 표도 중요하지 제동아 베나 차신나 디나라라 디요리 기수라 값이 즉 차샤비나 가이 순도 촉시 변다조 카도 교회 기수 딜레스 근에 대제 최대 민족배 나의 탐바디 튜바체 지금 지기 기수라 그 가라스는 벌려드니 교지용 제 대조된 값이 잠재 벌려 쳐버체 그래서 저 대소리 까까지 찍고 까까지 찍고 다데네 가라스는 야 값이 비나 단다 그 망고 주시비나 비나 가란 조기디 긴든쇼비 잠노베 값이 비나 Kalikata Puyo Bijinta Kawa Jengi Chungjir Lhasa So Kasa Kala Yubi Minamni Ngayi Dina Rengxin Jigwa Tongsi. Zajo Ursin Chola Megashin Chilu Shidu Nawa Khunzu Yang Chamara Kuyotan Biasha Tongwezi Nyabak Gebyo Simta Kye Mindu Usi. 학파도 가서 뒤에